0: next, the Sri Lankan program.
1: FM Taranga, 98.1 විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: ආයුබෝවන් සුබෝදෑසනක් ඔබ මේ එකතු වන්නේ ෆොයිබි ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන ඉරිදා අරුණැල්ල සමගයි. ඉතින් ඔබේ නිවහනට අද ඉරිදා අරුණැල්ලත් සමගින් පැමිණෙන මම අනුරාධා හිමායා. මාත් එක්ක අද ප්‍රෝග්‍රෑම් එක කරන්න එකතු වෙනවා සමීර සමරසිංහ. ආයුබෝවන් සමීර.
1: ආයුබෝවන් හිමායා. සුබම සුබ උදෑසන.
0: ඔව්. ඉතින් මේ හරිම ලස්සන උදෑසනේ අපි අද විශේෂ වැඩසටහනක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා අපේ අසන්නන්ට. අපි බ්‍රිස්බේන් වල ජීවත් වෙනකොට අපි ශ්‍රී ලාංකිකයින්නේ. අපේ ශ්‍රී ලාංකික බව නැති කරන්න හරි අමාරුයි. ඉතින් එහෙම නැති කරන්න පුළුවන් වුණා නම් අද මේ ප්‍රෝග්‍රෑම් එකක් වගේ දෙයක් ඔබට අහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අද විශේෂ කතා බහක් අද වැඩසටහනෙන් එකතු කරන්නට හිතුවා. අපි මේ බ්‍රිස්බේන් වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් විදිහට ලංකාවත් එක්ක එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් ගැන මේ දවස්වල පොඩි කතා බහක් යනවා. එහෙමනේ සමීර?
1: ඔව් හිමායා.
0: ඉතින් ඒ කතාබහේ ඇතුලේ විශේෂයෙන්ම ලංකාවෙන් ප්‍රධාන අමුත්තන් දෙදෙනෙක් පැමිණෙනවා. ඉතින් ඒ ඔවුන් සමගින් කෙරෙන ඒ විශේෂ ෆෝරම් එකක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ලංකාවේ ව්‍යවසායක හා ව්‍යාපාර ආයෝජන අවස්ථා ලබා දෙන්න. ඉතින් ඒ ගැන වැඩි විස්තර කතා කරන්නට අද අපේ මැදිරියට අමුත්තන් දෙදෙනෙක් පැමිණිලා ඉන්නවා. මට හිතෙන්නේ අපි ඔවුන්ගේ අවස්ථාව පැමිණුනහමම ඔවුන්ව හඳුනලා දෙමු. ඊට අමතරව අද මොනවද අපේ වැඩසටහනේ පෙළ ගැස්මට තියෙන්නේ සමීර? අපි අපේ අසන්නන්ට මතක් කරමුද?
1: ඔව් හිමාය. අපි මේ අපේ ප්‍රජාව ඉන්නානේ සංගීතඥයන් රැසක්. ඉතින් අද තවත් එක් ඒ වගේ කලාකාරයෙක් අපේ මේ ප්‍රජාව ඉන්න ඇවිල්ලා ඉන්න අපේ මැදිරියට. අපි නම නෝ කියවෙමු. ඉතින් එයා ඔහු අලුතෙන් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ ගීතය ඔබ වෙත ගෙනෙන්න තමා අද අපේ ඒ ඊළඟ වැඩස සෙග්මන්ට් එකෙන් අපි සූදානම් වෙලා ඉන්නේ.
0: ඔව් සමීර. ඉතින් මට හිතෙන්නේ අපි අවස්ථාවන් ලබා දෙන්නේ අපේ ප්‍රජාවට. අපි බ්‍රිස්බේන් ප්‍රජාවේ ප්‍රජා ගුවන් විදුලිය. ඉතින් අපි මේත් එක්ක මතක් කරමු, ඔබගේ ප්‍රජා වැඩසටහනක් තියෙනවා නම් අපේ ගුවන් විදුලිය හරහා අපි ඒ වැඩසටහන ගැන කතා කරන්නට, ඔබගේ ඒ කරන වැඩසටහන් පිළිබඳව අපේ ප්‍රජාව දැනුවත් කරන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔබටත් ඒ වගේ අවස්ථාවක් ලබා ගන්නට ඕනේ නම් අපිව අනිවාර්යයෙන්ම අපේ 4EB ආයතනයට සම්බන්ධ ඕනෑම කෙනෙක්ව අමතලා ඒ අවස්ථාවන් ඔබට ලබා ගන්නට පුළුවන්. මොකද අපි ඔබගේ ගුවන් විදුලිය, අපේ ප්‍රජාවේ ගුවන් විදුලිය.
1: එකම ගුවන් විදුලිය.
0: ඉතින් මට හිතෙන්නේ සමීර, අපි මේ කතාබහට අද යනවත් එක්කම මේ පටන් ගත්තේ අගෝස්තු මාසේ මේ කරන දෙවැනි ප්‍රෝග්‍රෑම් එක. දැන් මේ වෙනකොට ශීත ඍතුවත් හිමින් ගත වෙලා ඉවර වෙලා දැන් අපි නැවතත් මේ අවුරුද්දේ අන්තිම කාලයට තමයි එළඹිලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිත වල අවුරුද්ද ඉවර වේගෙන යනකොට සමීරට සාමාන්‍යයෙන් මොන වගේ හැඟීමක් දෙන්නේ?
1: අර මේ ඉතින් අවුරුද්ද භාගයක් ඉවරයි, වැඩ ගොඩක් එහෙමමයි. නමුත් ඉතින් සතුටුයි, ලොකු කාලයක් ඒ අවුරුද්දේ මොන හරි දෙයක් කරා නැත්තෙම නෑ. ඉතින් පෞද්ගලිකව වින්ටර් ඉවරණයක් ගැන ගොඩක් සතුටුයි. ඔය මොකද සීතල කියන්නේ අපිව ටිකක් අර ගේ ඇතුළට හිර කරලා තියෙන දේශගුණයක්නේ. ඉතින් අර ඒකෙන් මිදිලා පොඩ්ඩක් එලි පහලියට ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් කාලෙ ඉස්සරහට එනවා. ඉතින් ඒ ගැන බලාපොරොත්තුෙන් ඉන්නවා.
0: ඔව් අනිවාර්යෙන්ම. ඉතින් අද නම් තියෙන්නේ හරිම සුන්දර ඉරිදා දිනයක්, හොඳටම ඉර පායලා තියෙන. ඉතින් අපි අපේ වැඩසටහන සමග එකතු වුණු ඔබ සැමටම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ වැඩසටහනත් සමගින්ම මේ ඉරිදා දිනය ආරම්භ කරලා දිනයත් රස විඳින්න කියලා ඔබට ආරාධනා කරන ගමන්ම අපි පවා ඉතින් අපේ වැඩසටහනත් සමගින්ම මේ ඉරිදා දිනය ආරම්භ කරලා දිනයත් රස විඳින්න කියලා ඔබට ආරාධනා කරන

0: This August, Multicultural Queensland Month 2026 brings people together across the state, celebrating culture, community, spirit, and many stories that make Queensland feel like home. All month long, everyone is invited to connect through food, music, art, sport, and local events that showcase Queensland. From regional towns to city streets, everyone is encouraged to come together, learn from one another, and celebrate the cultures that shape life in Queensland. Come together and be a part of the celebrations happening across Queensland at qld.gov.au/Multicultural Month. Radio 4AB is proud to be one of the sponsors of Multicultural Queensland Month in partnership with Queensland Government.
1: ඔව් සමීර අපි අපේ අසන්නන්ට කිව්වා අද අපිට විශේෂ අමුත්තන් දෙදෙනෙක් පැමිණිලා ඉන්නවා අපේ මැදිරියට කියලා. ඉතින් ඒ අමුත්තන්ව පිළිගන්නට කලින් මම කියන්න හිතුවා මේ අමුත්තන් දෙදෙනා අද මැදිරියට පැමිණිලා ඉන්න හේතුව. සමහර විට ඔබ මේ වෙනකොට ඔවුන්ගේ පූර්ව ප්‍රමෝෂන්ස් වලින් දැකලත් ඇති මේ ලබන 16 වෙනිදා අගෝස්තු 16 වෙනිදා බ්‍රිස්බේන් වල විශේෂ වැඩසටහනක් පැවැත්වෙන්නට නියමිතයි. ඒ තමයි ව්‍යාපාර ව්‍යවසායක ආයෝජන අවස්ථා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ව්‍යවසායක ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කතා කරන්නට සංසදයක්. මේක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ශ්‍රී ලංකා ඉන්ඩස්ට්‍රීස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2026 කියන මාතෘකාවෙන් මේ ෆෝරම් එකක් ලෑස්ති කරලා තියෙනවා. මේක ලෑස්ති කරලා තියෙන්නේ අපේ බ්‍රිස්බේන්

0: තියෙන ජාතික විද්වත් කමිටුවේ බ්‍රිස්බේන් ශාඛාව මගින් ජාතික විද්වත් කමිටුවේ බ්‍රිස්බේන් ශාඛාව මේ ෆෝරම් එක ලෑස්ති කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් විශේෂ ආරාධිත අමුත්තන් දෙදෙනෙක්ව සම්බන්ධ කරගෙන ඒ තමයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඔහු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඒත් එක්කම ඔහු සමග මේ සංසදයට මේ ෆෝරම් එකට සහභාගී වෙනවා මංගල විජේසිංහ මහතා ඔහු ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන්. ඉතින් මේ සම්බන්ධයෙන් මේ අගෝස්තු 16 වෙනිදා පාක් රිජ් හෝටලයේ බ්‍රිස්බේන් නගරයේ තියෙන පාක් රිජ් හෝටලයේ පැවැත්වෙන මේ ශ්‍රී ලංකා ඉන්ඩස්ට්‍රීස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2026 ගැන කතා කරන්නට ජාතික විද්වත් කමිටුවේ ව්‍යාපාරික කමිටුව සම්බන්ධ විද්වතුන් දෙදෙනෙක් අද අපේ මැදිරියට පැමිණිලා සිටිනවා. ඉතින් මම මුලින්ම හඳුන්වා දෙන්නම් ව්‍යාපාරික මේ ජාතික විද්වත් කමිටුවේ ව්‍යාපාරික අංශයේ කටයුතු වලට ඉතාමත්ම ඇක්ටිව්ලි සහභාගී වෙන අපේ බ්‍රිස්බේන් ප්‍රජාවේ ව්‍යාපාරික කටයුතු වලටත් ව්‍යාපාරික කටයුතු කියලා මං අදහස් කරේ මේ ව්‍යාපාරිකයන් එකතු කරලා ඔවුන්ට ඔවුන්ව දැනුවත් කිරීමේ මාර්ග වැඩියෙන් හඳුන්වා දෙන්නට කටයුතු කරන අපේ බ්‍රිස්බේන් වල වෙසෙන ආචාර්ය වජිර විජේසූරිය. ඉතින් වජිර ඔබව මුලින්ම අපි ආදරයෙන් වැඩසටහනට පිළිගන්නවා. අයබෝන් වජිර. ඒත් එක්කම ජාතික විද්වත් කමිටුවේ සමාජික වෛද්‍ය උදේනි වර්ගමත් අද අපේ වැඩසටහනට එකතු වෙලා ඉන්නවා. අයබෝන් උදේනි. ඕ ඉතින් අපි වජිරත් උදේනිත් සමග අද අපේ මේ කතා කරන්නට විශේෂයෙන්ම කතා කරන්නට පෙළඹෙන්නේ මේ ශ්‍රී ලංකා ඉන්ඩස්ට්‍රීස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් කියන අගෝස්තු 16 වෙනිදා පැවැත්වෙන්නට තියෙන ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් වජිර මම හිතුවා ඔබගෙන්ම මේක පටන් ගන්න. මේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද? මම ඇත්තටම ෆ්ලයර් එකක් දැක්කේ මුලින්ම. මේ ෆ්ලයර් එක දැක්කහම මේක විශේෂ වැඩසටහනක් කියන එක අනිවාර්යෙන්ම අපි බ්‍රිස්බේන් වෙසෙන ශ්‍රී ලාංකිකයින් විදිහට ඒක හරිම පැහැදිලි. මේක හයි ප්‍රොෆයිල් වැඩසටහනක් කියලා කිව්වොත් මම ඒත් නිවැරදි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද?
1: ඔව්ද හිමායද ඇත්තටම මුලින්ම පැහැදිලි කරා, මේක හොඳ පැහැදිලි කිරීමක් කරා මේ වැඩසටහන මොකද්ද කියලා. මේ වැඩසටහන මේ බ්‍රිස්බේන් වල නැත්තම් කුයින්ස්ලන්තයේ වෙසෙන ව්‍යාපාරිකයන් ඊට පස්සේ විව්‍යසායකයන් ඒත් එක්කම ආයෝජන අවස්ථාවන් හොයන ආයෝජන අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කරන පිරිස් වලට ඔවුන්ට ඒ අවස්ථාවන් ලබා දෙන ඒ අවස්ථාවල් මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න ගවර්න්මෙන්ට් එකේ ඔෆිෂියල්ස්ට ගවර්න්මෙන්ට් එකේ රජය විදිහට මෙහාට පැමිණලා ඔවුන් පවත්වන වැඩසටහනක් තමයි මේක. මේක මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේ වැඩසටහන මේ පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මේක තනිකරම ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට ඒත් එක්කම ආයෝජකයන්ට විවෘත වුණ වැඩසටහනක්. මේකේ ඔය EDB එක්ස්පෝර්ට් ඩිවලප්මෙන්ට් බෝඩ් එක එහෙම නැත්නම් අපනයන සංවර්ධන සභාව තමයි මූලිකවම මේකට මැදිහත් වෙලා තියෙන්නේ. ඒත් ඒ සමගම BOI එක බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මෙන්ට්ස් කියලා කියන ලංකාවේ ඒ ආයතනය ඒත් එක්කම කර්මාන්ත අමාත්‍යංශය. එතකොට මෙහෙට අමාත්‍යතුමා එනවා ඒත් එක්කම සභාපතිතුමා ඊය මේ EDB සභාපතිතුමා එනවා ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා තව මේ EDB එකේ සහ BOI ආයතනවල අධ්‍යක්ෂකවරුන් ඔන්ලයින් තාක්ෂණය තුළ මේ මෙහාට මේකට සම්බන්ධ කරගන්න. මොකද හේතුව ඔබට මේ ඉන්ඩෙප් මේ ආයතනවල දැනට පවතින වැඩසටහන් මොනවද, ඒත් එක්කම මේ ඔබට ගන්න පුළුවන් ඇඩ්වාන්ටේජස් මොනවද, අලුතෙන් වැඩසටහන් ඔවුන් මේ පටන් අරගෙන තියෙනවා, ඒත් එක්කම ගවර්න්මෙන්ට් එකේ ඉන්සෙන්ටිව්ස්, ඊට පස්සේ ගවර්න්මෙන්ට් එකේ ටැක්ස් රිබේට්ස් වගේ දේවල් ඔබ ඔබ දැනගන්න ඕනේ ඔබ යම් මුදලක් යම තැනක ආයෝජනය කරනවා. එතකොට මේකට තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒත් එක්කම මේකේ තවත් දෙයක් කියන්න ඕනේ. ඔබට ඔබගේ යෝජනාව දැන් අපි අපි දකින දෙයක් තමයි දැන් වර්තමානයේ වෙනකොට බොහොම මේ කියන්නේ ප්‍රොඇක්ටිව්ලි මේ මේ ආයතන වැඩ කරන ස්වභාවයක් තියෙනවා. ඒක ඇතුලේ ඔවුන්ට අවශ්‍ය වෙනවා ඔවුන්ගේ දැන් තියෙන වැඩසටහන් මොනවද කියලා අපේ ප්‍රජාවට අඳුරලා දෙන්න. ඒත් එක්කම අපේ ප්‍රජාව ඇතුලේ තියෙන මොනවා හරි අදහස් තියෙනවනම් ඒ අදහස් වලට ඔබගේ යෝජනා තියෙනවනම් ඒ යෝජනා ඔවුන්ට ඉදිරිපත් කරන්නත් අවශ්‍ය වාතාවරණයක් ඇති කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද හේතුව ඔබ දන්නවා අපි අපිට අපේ ලංකාවේ අත්දැකීම් සමගම අපිට විදේශීය අත්දැකීමුත් තියෙනවා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ කොහොමද මේ ඉන්ඩස්ට්‍රීස් මේ පවතින්නේ, ඒත් එක්කම ආයෝජන අවස්ථාවල් මොනවද, ඒ ආයෝජනවල තියෙන සීමාවල් මොනවද, ඒත් එක්කම ඒකේ තියෙන නීති ව්‍යුහය මොකද්ද, ඒ දේවල් අපි අපේ දැනුවත්භාවය ඇත්තටම වටිනවා ඒක ඔවුන් සමගත් බෙදාගන්න. ඒතකොට ඔවුන් මෙතෙන්ට පැමිණෙන්නේ ඔවුන්ගේ තියෙන ඒ වැඩසටහන් අපිට මේ දැනුවත් කරන්න විතරක් නෙවෙයි, ඒ සමගම අපේ තියෙන අදහසුත් ඔවුන් ලබා ගන්න. ඉතින් ඒක නිසා මම හිතනවා මේක හොඳ ගනුදෙනුවක්. මොකද අපිට අපේ ප්‍රජාව විදිහට සම්බන්ධ වෙන්න මේ තියෙන හොඳම අවස්ථාවක් කියලා.
0: උදේනිය ඔබටත් ඒකට මොන හරි එකතු කරන්නට තියෙනවද?
2: මම හිතන්නේ වජිර ඒක ඊටාම මනුවින් පැහැදිලි කරා. මම නැවතත් මතක් කරන්නම් අපේ ඔමාති සුනිල් හඳුන්නේති සහෝදරයා සහ මංගල විජේසිංහ, එයා තමයි EDB චේයර්මන්. ඒ දෙන්නම 16 වෙනිදා අගෝස්තු 16 බ්‍රිස්බන් වලට එනවා. අපේ වැඩසටහන ආරම්භ කරන්නේ සවස 2:30 Park Ridges Hotel Brisbane. ඒක මං හිතන්නේ තියෙන්නේ අපේ බ්‍රිස්බන් වල පොලිස් හෙඩ්ක්වාටර්ස්, අපි හැමෝම දන්නවා මං හිතන්නේ. ඒකට ආසන්නේ වජර් කිව්වා වගේ මේක දේශපාලන කතිකාවක් නෙමෙයි, මේක ඇත්තටම මේ බ්‍රිස්බන් වල සහ ක්වීන්ස්ලන්තේ සහ ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලුම ව්‍යාපාරිකයන්ට අපි කරන ආරාධනයක්. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ, අපි හැමෝම අපේ මව්බිමට ආදරෙයි. එම නිසා ගොඩක් කට්ටිය අපිට හම් වෙනවා, ඒගොල්ලෝ බලන් ඉන්නවා ලංකාවේ මොනවද තියෙන බිස්නස් ඔපර්චුනිටීස් ඇන් ලංකාවේ අපිට මොනවද මේක ගනුදෙනුවක් නේ, අපිට මොනවද ලබා ගන්න පුළුවන්, මේ ඊස් ඔෆ් බිස්නස් ඉන්ඩෙක්ස් එක අපි කොහොමද හදාගන්නේ, අන්න ඒ වගේ දේවල් ගොඩකට මං හිතන්නේ අපිට උත්තර ලබා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ තියෙන ඕන ප්‍රශ්නයක් එතන අරන් එන්න පුතන උත්තර අපිට ලබා දෙන්න පුළුවන්, ඒවට අපි උත්තර ලබා දෙන්නම්. ඊට අමතරව ලංකාවේ ඉන්න ඔෆිෂියල්ස්ලා ගොඩ දෙනෙකුත් අපිට මාර්ගගත ක්‍රමයෙන් මේකට සම්බන්ධ කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ස්පෙෂලි ද BOI චාමන් මේ වෙලාවේ ඉන්නේ සිඩ්නි වල, ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් යන ඔස්ට්‍රේලියාව මේ වෙලාවේ. මම හිතන්නේ අපිට මාර්ගගත ක්‍රමයෙන් BOI චාමන්ව සම්බන්ධ කරන්න පුළුවන්.
0: ඕ වජිරත් උදේනිත් මට හිතෙන මගේ දෙවැනි ප්‍රශ්නයට හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. අපි කතා කරන්නේ, අපි මේ කතා කරන්නේ අපේ බ්‍රිස්බේන් ප්‍රජාවටනේ. එතකොට ලංකාවේ ආයෝජනය කරන්නට එකතු වෙන්නට කියලා. බ්‍රිස්බේන් ප්‍රජාවේ වෙසෙන කෙනෙක් විදිහට සහ සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෙක් නොවන කෙනෙක් බට් ආයෝජනය කරන්න කැමති කෙනෙක් හෝ බ්‍රිස්බේන් ප්‍රජාවේ දැනටත්ම ව්‍යාපාරයක නියැලෙන කෙනෙක් මේ වැඩසටහන අහගෙන ඉන්නවා නම් ඔබට දැනුවත් කරන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද මේ බ්‍රිස්බේන් වල හෝ ඔස්ට්‍රේලියාව කියන එක අපි මුළු රටක් විදිහට හිතුවොත් එහෙම ශ්‍රී ලාංකිකයන්ට කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක වැදගත් වෙන්නේ ඔවුන්ට. ඔවුන් දැන් ඔබ කියවනේ ඔබලාගේ ප්‍රශ්න අරගෙන එන්න. එතකොට මට හිතුනේ අපි පටන් ගමු, අපි සාමාන්‍ය පුද්ගලයෙක් නම් මේ ආයෝජන අවස්ථා දැනගෙන ඔවුන්ට ව්‍යාපාරිකයෙක් නොවුනත් ආයෝජනය කරන්නට අවස්ථා තියෙනවද? එමත් නැත්නම් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරිකයන්ට ආයෝජනය කරන්නට අවස්ථා සහ ඒ අවස්ථා සොයා ගැනීමට රුකුලක් දැක්වෙන විදිහේ වැඩසටහනක්ද මේක? කොහොමද අපේ මේ අසන්නන් හෝ මේ බ්‍රිස්බේන් ප්‍රජාව හෝ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ඩිරෙක්ට්ලි වැදගත් වෙන්නේ.
1: ඔය එතනදී මම මේ විදිහට ඒක ඔබගේ ඔබ අහපු ප්‍රශ්නය මම මේ විදිහට උත්තරයක් දෙන්නම්. ඇත්තටම දැන් කෙනෙක් අපි හිතමුකෝ කෙනෙක් යම් තැනක ආයෝජනය කරනවා කියලා. ඒතකොට ආයෝජනය කරන්න හේතුවක් තියෙනුනේ. ඒ කියන්නේ දැන් අපිට අපේ රට තමයි. නමුත් කෙනෙක් අපි මෙහෙ ඉන්න කෙනෙක් ආයෝජනයක් තියදී එතන තියෙන ඔපර්චුනිටි කෝස්ට් එකක් තියෙනවා. ආයෝජන වෙන වෙන අවස්ථාවල් තියෙනවා. ඒක ඇතුලේ ඇයි මේ අපි ලංකාවට ආයෝජනය කරන්නේ? ඒකේ අපිට වාසියක් තියෙනවද කියන එක මං හිතන්නේ ඒක තමයි ඔබ මේ අහන්නේ මෙතන. මොකද මේකට ආවට පස්සේ ඔබට දැනගන්න පුළුවන් මොනවද තියෙන අවස්ථාවන් කියන එක. හැබැයි ඒ අවස්ථාවන් ඇත්තටම අපිට ඒකට මේ සහභාගි වෙන්න ඕනේද? ඒ අවස්ථාවල් ඇතුලේ ඇයි අපි මේ ලංකාව තෝරගන්නේ කියන එක සමහර අයට අපිට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ලංකාවේ මහා බැංකු වාර්තාවක් ගත්තට පස්සේ මහා බැංකු වාර්තාවල පෙන්නනවා දැන් ලංකාවේ තියෙන දැනට තියෙන ඔපර්චුනිටි මොනවද කියන එක. ඒත් එක්කම ඒක ඔබට එදාට මේ බොහොම පැහැදිලිවම අහගන්න පුළුවන්. ඇත්තටම මේ ලංකාව ඉතාමත් වැඩි මේ අවස්ථාවල් තියෙන, ඒ කියන්නේ ලෑන්ඩ්ස් ඔෆ් ඔපර්චුනිටිස් තියෙන රටක්. හුඟක් දේවල් අපි පාවිච්චි කරලා නැහැ. හුඟක් තාම අපි ගත්තොත් එහෙම දැන් දියුණු රටවල් අපි අපි අපි අපි ජීවත් වෙන්නේ දියුණු රටක. එතකොට මේ රටවල්වල තියෙන හුඟක් ඉන්ඩස්ට්‍රීස් ගත්තට පස්සේ, හුඟක් සර්විසස් ගත්තට පස්සේ තාම ලංකාවේ ඒවට ඔපර්චුනිටි එක විතරයි තියෙන්නේ. තාම ඒවා ඒ මට්ටමට ඩිවලප් වෙලා නැහැ. ඒ මට්ටමට කවුරුත් ඒ අවස්ථාවන් ලබාගෙන නැහැ. එතකොට මේ මේ මේ අවස්ථාවල් ගත්තට පස්සේ තාමත් වැඩි අවස්ථාවල් මෙතන තියෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් එමේ එක්ස්පෝර්ට් පැත්ත ගත්තොත් ලංකාවේ මේ ජියෝග්‍රාෆිකල් ලොකේෂන් එක ඉතාමත් වැදගත්. අපි හැමෝම දන්නවා නැව් මාර්ග වල සංදිස්ථානයක තමයි අපේ රට තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ වෙන තැනක අපි හිතමුකු වෙන රටක අපි ආයෝජනය කරනට වඩා වැඩි අපිට පහසුකමක්, අපිට වටිනාකමක් තියෙනවා මේ මේ මේ මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න පුළුවන් අපේ රට ඇතුලේ මේක ආයෝජනය කරන එක. ඊළඟ ඉතාමත් වැදගත් දේ තමයි අපේ රටේ තියෙන ස්කිල් ලේබ එක. අපේ මානව සම්පත ඉතාමත් වටිනවා. මොකද දැන් ඔබ ගත්තොත් එහෙම මේක මානව සම්පත අපි පාවිච්චි කරලා නිෂ්පාදනයක් කරන මොකක් හරි ෆැක්ටරි එකක් හරි නැත්තම් මොනවා හරි වෙන මොනවා ඉන්ඩස්ට්‍රි එකක් පටන් ගන්න එක පැත්ත. ඒත් එක්කම මේ මානව සම්පත එළියට ගෙනියන්න දැන් අපි සර්විස් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම නැත්තම් දැන් ඔබ දන්නවා අපි හුඟක් දැන් මේ වෙලාවේ අපි මේ ලොකු අපේ එෆර්ට් එකක් දෙනවා මේ අවුට්සෝසිං මේ කොන්සෙප්ට් එක ලංකාවේ ඩිවලප් කරන්න. දැන් ලංකාව ගත්තට පස්සේ ඔබගේ මෙහේ තියෙන ව්‍යාපාරවලට හරි එහෙම නැත්තම් මෙහෙ ආයෝජකය ගත්තට පස්සේ ඔවුන්ට මේ විශාල මේ කියන්නේ ලොකු පරාසයක අවස්ථාවල් පේනවා. ඒතර අවස්ථාවල් තියෙනවා. ඒකින්ද තමයි ඇත්තටම කියනනම් ඔවුන් නැත්තම් අපි මේ ලංකාවේ ආයෝජනය කරන්න ඕනේද, ලංකාවට අපි යන්න ඕනේද, ලංකාවේ මේ ව්‍යවසායකෙක් විදියට අපේ මේ ව්‍යාපාර පුළුල් කරන්න ලංකාව හොඳ ස්ට්‍රැටජික් ලොකේෂන් එකක්ද කියන එක බලන්න තියෙනවා. ඉතින් මං හිතනවා ඔන්න ඔය දේවල් ඉතාමත් පැහැදිලිවම එදාට ඒ මේ මේ මේ මෙතනට මේ සම්බන්ධ වෙන අය පැහැදිලි කරයි.
0: ඔව් වජිර, මට හිතෙන ඔබ ඒක හරිම ලස්සනට කිව්වා. මොකද ආයෝජකයේ කියන්නේ ඔවුන් හොයාගත්ත උපයාගත්ත මුදල් තමයි ආයෝජනය කරන්නේ. ඉතින් ඔවුන්ට ඒකේ රිස්ක් එක මොකද්ද, ඒ ආයෝජනය කරන එකේ කොස්ට් එක මොකද්ද කියන එක දැනගන්න එක ඉතාමත්ම වැදගත්. ඉතින් මේ සියලු තොරතුරු ලබා ගන්නට ඔවුන්ට කරන්න තියෙන්නේ අගෝස්තු 16 වෙනිදා සවස 2:30 පාක් රිජස් හෝටලේ පැවතෙන මේ ෆෝරම් එකට සහභාගී වෙන එක. ඉතින් මට හිතුනේ අපි ටිකක් කතා කරපු හින්දා අපි ගීතයකට යොමු වෙලා නැවතත් සාකච්ඡාවත් එක්ක එකතු වෙමු.

0: 4EB FM, the voice of many languages, the multicultural message in Southeast Queensland.
1: Oh, අපි කතා කරමින් සිටින්නේ ආචාර්ය වජිර විජේසූරිය සහ වෛද්‍ය උදේනි වෙල්ගම සමගින් මේ ලබන 16 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්ඩස්ට්‍රීස් ඇන් ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2026 කියන ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් වජිර, අපි දැන් සෑහෙන්නම දුරට කතා කරා මේකෙන් බ්‍රිස්බේන් වෙසෙන ව්‍යවසායකෙක්ට මොන වගේ අවස්ථාවන් ලබා ගන්නට පුළුවන් වෙයිද කියන එක ගැන, එදාට තොරතුරු ලබා ගන්නට පුළුවන් කියලා. මට මේ කතා බහ අහගෙන ඉද්දී හිතුණු දෙයක් තමයි, මට ඒක ඔබගෙන් අහනවා කියලා හිතුවා. ඔබට මට හිතෙන එක ගැන අදහසක් දක්වන්නට පුළුවන්. දැන් ලංකාව අපි ගත්තොත් එහෙම පහුගිය අවුරුදු කීපය දිහාවට හැරිලා බැලුවොත් එහෙම මේ වාණිජ අතින් ගත්තොත් එහෙම අර අපි කියනවනේ ලංකාව බංකොලොත් වෙන තැනට පත් වුණා. ඉතින් කියන අපි ශ්‍රී ලාංකිකයින් තමයි. ඒ වුණාට අපි අර මෙතන ආයෝජනයක් ගැන කතා කරද්දී අපි යන්නේ වගේ රටකට නම් ඒකේ රිස්ක් එක මොන වගේද? දැන් වෙනකොට ඒ රිස්ක් එක මොන ලෙවල් එකෙන් මිටිගේට් වෙලා තියෙනවද? එතකොට ඒ රිස්ක් එක අඩුවේ. මට හිතන්නේ ආයෝජනයක් කියන්නේ කොයිම රටේ මොන විදිහකට කරත් රිස්ක් එකක්. දැන් අපි අර ලංකාවේ තිබුණු පහුගිය අවුරුදු කීපේ පසුබිමත් එක්ක හිතලා බැලුවොත් එහෙම මේකේ රිස්ක් එක මොන විදිහට බලපායිද ආයෝජකයෙක්ට? ඒක බලපෑමක් තියෙනවද? එහෙම බලපෑමක් තියෙනවා නම් ඒ රිස්ක් එක අඩු වෙන්නට හේතු සහ ඒ සම්බන්ධ මොන හරි ඔබගේ අදහසක් තියෙනවද මේ රිස්ක් එක ගැන?
2: හිමායා, දැන් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ මේ ඩොනේෂන් එකක් කරන කෙනෙක් නෙවෙයි. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ආයෝජනයක් කරලා ඒකෙන් මේ ලාභයක් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. එතකොට ඔය රිස්ක් එක ඇතුලේ ඇත්තටම එහෙම හයි රිස්ක් එකක් තියෙනවා නම් කිසිම කෙනෙක් ලංකාවේ වේවා, ලංකාවේ සම්භවයක් තියෙනවා වේවා, නැත්තම් තනිකරම පිට මේ බිලියන් ඩොලර්ස් තිබුණත් එයාලා මේ ආයෝජනයක් කියන තැනට යන්නේ, ඩොනේෂන් එකක් දීලා නතර කරනවා. එතකොට අපිට ඇත්තටම ආයෝජකෙක් විදියට, හරිනේ ව්‍යවසායකෙක් විදියට අපිට වැදගත් වෙනවා අර ස්ටේබල් ඉකනොමි එකක් තියෙන රටක්. ඒක ඒ තැනක් තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ආයෝජනය කරන්න. ඒත් එක්කම මම මෙහෙම දෙයක්ත් කියන්න. හුඟක් කාලවලට ආයෝජකයෝ කියන්නේ හැම වෙලාවෙම ඒ කියන්නේ ඔපචුනිටි එකක් බලාගෙන ඉන්න කෙනෙක්. එතකොට අර්බුදයක් කියලා කියන්නේ, අර්බුදයක් කියලා කියන්නේ ඇත්තටම ව්‍යවසායකෙක් ඒ ස්මාර්ට්ලි හිතන, ඒත් එක්කම මේ අර්බුදය ඔපචුනිටි එකට පාවිච්චි කරන කෙනෙක්. මම මෙහෙම කිව්වේ ඒක වරදවට ගන්න එපා. දැන් අපි උදාහරණයකට වසංගතයක් ආවට පස්සේ වසංගතයේ ඇතුලේ අර පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේ ඉන්ජෙක්ෂන් එකක් විකුණලා සල්ලි ගන්න එක නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි ඒක ඇතුලේ අපි කොහොමද මේ ලෝන් ටර්ම් සස්ටේනබල් බිස්නස් මොඩල් එකක් හදන්නේ කියන එක තමයි හැම වෙලාවෙම ව්‍යවසායකයෝ හිතන්නේ. උදාහරණයකට දැන් ගත්තම ලංකාවේ ඔය මේ ඉන්ධන අර්බුදයේ සහ ඒත් එක්කම ඒ ඉන්ධනවල මේ ගාස්තු වැඩිවීම තුළ හුඟක් මම දැක්කා මේ පාර හුඟක් ඉලෙක්ට්‍රික් කාස් වලට තියෙන ඔපචුනිටි එක සෑහෙන වැඩි. හුඟක් අය හිතන්නේ ඉලෙක්ට්‍රික් කාස් ගැන. සමහරට ඉලෙක්ට්‍රික් කාස් මාකට් එක ඔස්ට්‍රේලියාවට වඩා වැඩි දැන් ලංකාව ඇතුළේ. විවිධ නම් වලින් විවිධ බ්‍රෑන්ඩ් වලින් ඇවිල්ලා තියෙනවා. එතකොට මම කියන්නේ දැන් යම් ගැටලුවක් තිබුණා. නමුත් ඔය සෙන්ට්‍රල් බැංක් එකේ ඒත් එක්කම වර්ල්ඩ් බැංක් ස්ටැට්ස් ගත්තට පස්සේ ඒක ඇතුලේ දැනට යම් විදිහක ස්ටේබල් ඉකොනොමි එකක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ඒක ඇත්තට මේ විස්තර මේ සාකච්ඡාව ඇතුලේ එදාට ෆෝරම් එකේ සාකච්ඡා වෙයි. ඔබට ඇත්තටම අහන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නෙකුත් ඕක තමයි. ඇත්තටම අපේ ඉන්වෙස්ට්මන්ට් එක සිකියොද? එහෙම නැත්නම් අපි ඕක කරලා වැඩක් නැහැ. එතකොට මං හිතනවා දැනට මම මේ accountant කෙනෙක් විදිහට මම මේ ගත්ත stats තියෙනවා. ඒවත් එක්ක ගත්තට පස්සේ හොඳ ස්ටේබිලිටි එකක් ලංකාවේ තියෙනවා. කම්පයා කරාට පස්සේ දැන් මේ මෝල්ඩිව්ස්, බංග්ලාදේශ් වගේ ගත්ත රටවල් ගත්තට පස්සේ ඊටත් වඩා එහාට ගියපු ස්ටේබිලිටි එකක් දැනට මේ දත්ත අනුව පැහැදිලි වෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ.
3: මම පොඩ්ඩක් ඒකට එකතුවක් කරනවා නම් මම හිතන්නේ බංකොලොත් එච්ච රටක ඉඳලා අර ඉකොනොමික් ඉන්ඩිසිස් කියනවනේ මම හිතන්නේ දැන් අපි ට්‍රිපල් සී ප්ලස් කියන තත්ත්වයට ඇවිල්ලා තියෙන මේ මමත් මේ අන්තර්ජාලයෙන් සහ එක එක වාර්තාවලින් හොයාගන්න එක. ඊට අමතරව මං හිතන්නේ මේ ජියෝ පොලිටික්ස් ගැන අපි දැන් පොඩ්ඩක් කල්පනා කරොත් එහෙම දැන් මිඩ්ල් ඊස් තමා මේන් හබ් එක වෙලා තිබුණේ මෙච්චර කල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන් ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට්ස් ඇන් ඩිවලප්මන්ට්ස් වලට. නමුත් මේ දැන් තියෙන ග්ලෝබල් වොලිටිලිටි එකත් එක්ක මම හිතන්නේ ලංකාවට ඉතාම හොඳ කාලයක් උදා වෙගෙන එන්නේ. මොකද ජියෝපොලිටිකල් ස්ටැබිලිටි එක අනුව මං හිතන්නේ ලංකාව ඉස්සරහට ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක් වෙයි වජිර කියපු හැටියට. මොකද අපේ පිහිටීමත් එක්කලා මම හිතන්නේ හිමයා එදාට මේ ගොඩක් ප්‍රශ්න වලට අපි උත්තර සපයන්න උත්සාහ කරනවා. අපි පැය 4ක විතර පොඩි පැය 4ක විතර ඩිස්කෂන් එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරන්නත් පුළුවන් අවශ්‍ය නම්. ඊට අමතරව මං හිතන්නේ දැන් ලංකාවේ මේ මිනිස්ට්‍රි එකෙන් ඉතාම හොඳ වෙබ්සයිට් එකක් ඉතාම අප්ඩේටඩ් වෙබ්සයිට් එකක් දැනට මේන්ටේන් කරන ඕගොල්ලන්ට දීලා බලන්න පුළුවන්. ඒකේ සියලුම දත්ත මං හිතන්නේ ඒගොල්ලෝ ලයිව් අප්ඩේට් කරනවා. ඊට අමතරව ඒකේ චැට්ස් තියෙනවා, ෆෝරම්ස් තියෙනවා, ඒකේ ගොඩාක් දේවල් තියෙනවා. ඕගොල්ලන්ට මේ ඊස් ඔෆ් බිස්නස් ඉන්ඩෙක්ස් එක ගැන ඉතාම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඒකට ගිහිල්ලා.
1: ඔව්, ඉතින් මට හිතෙන්නේ මගේ ඊළඟ ප්‍රශ්නයටත් ප්‍රවේශයක්ම තමයි ඒකෙන් ලබා ගත්තේ. දැන් අපි දියුණු රටක වෙසෙන ලංකාවෙන් එළියට ඇවිල්ලා අපි ලෝකේ දියුණුවයි කියන රටක වෙසෙන ශ්‍රී ලාංකිකයින්, ඒ වගේම තව ගොඩාක් දියුණු රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන්නවා මේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව. මොවුන් ලංකාවට ආයෝජනය කරන්නට එන්න කියලානේ මේ ආරාධනාව තියෙන්නේ. එතකොට මේ මොවුන් ලංකාවේ ආයෝජනය කිරීමෙන් ලංකාවට ලැබෙන ප්‍රතිලාභ මොන වගේද?
2: මූලිකවම ආයෝජනයක් ඇතුළේ විදේශ විනිමය ලංකාවට එනවා. ලංකාවේ දැන් කතා කරන බැලන්ස් ඔෆ් පේමෙන්ට් කියලා අපි කතා කරන ගෙවුම් ශේෂය ගැන, දැන් ලංකාවේ තියෙන ලොකුම ගැටලුවක් තමයි ලංකාවට ආනයන කරන්නේ අත්‍යවශ්‍ය බාණ්ඩ, ඉන්ධන, බෙහෙත් වගේ දේවල්. ඇත්තටම ලංකාවෙන් එළියට යන්නේ අපේ අපනයන කරන භාණ්ඩවල තියෙන්නේ එහෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල කොම්පොසිෂන් එක අඩුයි. ඒතකොට ඒකේ තියෙන්නේ ඒකට තියෙන්නේ ඒ කියන්නේ නම්‍ය ඉල්ලුමක් තියෙන්නේ. ඒතකොට ඕන වෙලාවක මොකක් හරි ක්‍රයිසිස් එකක් ඇතුළේ ඒව නතර වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම අපිට මුදල් ඕනේ, විදේශ විනිමය ඕනේ. එතකොට විදේශ විනිමය එක මේ ආයෝජන ඇතුලේ ව්‍යාපාරිකයෝ ලංකාවට ගිහිල්ලා ව්‍යාපාර පටන් ගන්න ගත්තාම ඒත් එක්ක ව්‍යවසායකයෝ ලංකාවට ගියාට පස්සේ විදේශ විනිමය එනවා. එක දෙවෙනි එක තමයි ඔවුන් එක්ක එන එයාලා ඒ ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රියල් නොලෙජ් එක. එතකොට ඒ දැනුම ඉතාමත් වැදගත්. මොකද හේතුව අපිට අපි හැම වෙලාවෙම මේ අපි දන්නවා ඔස්ට්‍රේලියාව ගත්තට පස්සේ ඔස්ට්‍රේලියාවේ සමහර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙනවා. අපිට තාම ඒ මට්ටමට අපි ලංකාවේ ඇතුළත දියුණු වෙලා නැහැ. අපි හිතමු ලංකාවෙන් කුරුඳු ටිකක් නැත්තම් මොනවා හරි ගම්මිරිස් ටිකක් මෙහාට ගෙනාවත් මෙහි කෙනෙක් ගිහිල්ලා ඒ දේ පටන් ගත්තොතින් ඔවුන් මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට දැනුමක් දෙනවා මේවා මෙන්න මේ වගේ ස්ටෑන්ඩඩ් එකට තියෙන්න ඕනේ, මේ වගේ ක්වොලිටික මෙන්න මෙහෙමයි, මේ වගේ පැකින් එක මේ විදිහට තියෙන්න ඕනේ කියලා ඔවුන්ගේ දැනුම ඔවුන්ට බෙදා දෙනවා. එතකොට මේ දැනුම ඉතාමත් වැදගත්. මේක රටක් විදිහට ඉස්සරහට යන්න අපිට කරන්න පුළුවන් දෙයක්. අනිත් එක තමයි ලංකාවේ කෙනෙක් කියන්නේ ඇත්තටම මෙන්න මේක මම මේ කියන්නේ මුදල් අමාත්‍යංශයේ තියෙන යම් හඳුනාගත්ත වාර්තා අනුව ලංකාවේ සම්භාවයක් තියෙන නැත්තම් අපි කියන්නේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඇතුලේ ඉන්න කෙනෙක් ලංකාවේ ආයෝජනය කරාට පස්සේ නැත්තම් ව්‍යාපාර පටන් ගත්තට පස්සේ ඒකෙන් වෙන ප්‍රධානම වාසිය තමයි ඔවුන්ගේ ඒ තියෙන සම්බන්ධතාවයේ උඩ ඔවුන්ට ලොකු මේ සෝෂල් බොන්ඩ් එකකුත් තියෙනවා. ඒකත් එක්කම ඔවුන් හැම වෙලාවෙම මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මේ මේ ප්‍රොෆිට් එක එළියට ගෙනියන්න නෙවෙයි හුඟක් කරලා හදන්නේ. ඒක ඇතුලේ තවත් මේක එක්ස්පෑන්ඩ් කරලා ඒත් එක්කම සොසයිටිකට යම් දෙයක් කරලා ඒත් එක්කම ඉන්න නෑදෑයෝ ඉන්නවා ඒත් එක්කම සම්බන්ධකම් තියෙන දේවල් තියෙනවා ඒවා බලනවා ඒත් එක්කම ඔවුන්ගේ රිටයර්මන්ට් එකට යම් දෙයක් කරගන්න හදනවා. එතකොට අපි ඔස්ට්‍රේලියන් කෙනෙක් නැත්තම් මෙහෙ ඉන්න කෙනෙක් ලංකාවට ඉන්වෙස්ට්මන්ට් එකක් ගෙනියන එක සහ ශ්‍රී ලාංකික සම්භාවයක් තියෙන කෙනෙක් ලංකාවට ඉන්වෙස්ට්මන්ට් එක ගෙනියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒක පැහැදිලිවම අඳුරගෙන තියෙනවා දැන්. ඒක තමයි ඔවුන් අපිව හම්බෙන්නේ ඇවිල්ලා අපිට මේ තියෙන ඔපචුනිටි එක ගැන කියලා දෙන්න හදන්නේ.
1: ඔව් අජිර, ඉතින් මට හිතෙන්නේ අපි ව්‍යාපාරයක් එහෙම නැත්නම් ආයෝජනයක් කියන්නේ මුදල් බලාගෙනම බොහෝ වෙලාවට කරන දෙයක්නේ. එතකොට එතනින් ඔබට ගියපු ආයෝජනයක් ගැන ඔබ හිතනවා නම් මට හිතෙන්නේ මේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව ගැන වැඩි දුර තොරතුරු ලබා ගන්නට තමයි ඔබලා එකතු වෙලා මේ ෆෝරම් එකක් ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපි අවසාන වශයෙන් උදේනි ඔබට ආරාධනා කරනවා අපේ අසන්නන්ට නැවත දැන් අපේ අසන්නන්ව දැනුවත් කරන්නට පුළුවන්ද මේ වැඩසටහන කොතනද තියෙන්නේ. ඔවුන්ට මේ සඳහා එකතු වෙන්නට ඕන නම් මං හිතන්නේ ඔවුන් රෙජිස්ට්‍රේෂන් එකක් ලබා ගන්න ඕනේ. ඒ පිළිබඳ විස්තර ඔබට අපේ අසන්නන් සමඟ බෙදා ගන්නට පුළුවන්ද?
3: ඔබ හිතන්නේ මේකට අපි පොඩි ෆ්ලයර් එකක් දැනට මං හිතන්නේ ෆේස්බුක්, වට්සප් ගෲප් සහ අද මේ මාධ්‍ය හරහා අපි ඩිස්ට්‍රිබියුට් කරන් යනවා. ඒකේ පොඩි QR කෝඩ් එකක් තියෙනවා හිමාය. ඒ QR කෝඩ් එක ස්කෑන් කරලා ඕගොල්ලන්ට ඒකේ ප්ලේස් එකක් රිසර්ව් කරගත්ත හැකි. මේකේ අපි කැපැසිටි එක අන්ලිමිටඩ් අපිට ගානක් නෑ. අපි පාක්රිජ් හෝටලේ ලොකු හෝලයක් බුක් කරලා තියෙන්නේ. නැවතත් මම මතක් කරන්නම් අගෝස්තු 16 සවස 2:30 සිට සවස 6 දක්වා පාක්රිජ් බ්‍රිස්බන් පොලිස් හෙඩ්ක්වාටර්ස් පිටිපස්සේ තියෙන්නේ බොමිසුදී.
1: ඔව් අජිර,
2: ඔව් මම අවසාන වශයෙන් මමත් විවසායකෙක් මෙහෙ ඉන්න මට කියන්න තියෙන දේ තමයි මම දැකපු මගේ අත්දැකීම තුළ පවා විවසායකයෝ කියන්නේ බොම මේ කියන්නේ හැම වෙලාවෙම අලුත් දෙයක් හිතන, ස්මාර්ට්ලි හිතන, ඒත් එක්කම ඒ මේ අර්බුදවලට හැම වෙලාවෙම මුහුණ දෙන්න හැකියාවක් තියෙන අය. ඉතින් මෙහි හුඟක් ඒ වගේ පිරිස ඉන්නවා. උන් මෙහි බිඳුවේ ඉඳලා පටන් අරගෙන, අපි කියන විදිහට බිඳුවේ ඉඳලා පටන් අරගෙන ඉතාමත් මේ සාර්ථකව මේ ඔවුන්ගේ ඒ ව්‍යාපාරික විවසායක කටයුතු ඉදිරියට ගෙනියපුවා ඉන්නවා. අපි ආරාධනා කරන්නේ ඔබ එන්න, ඔබ ඇවිල්ලා ඔබගේ ඒ අත්දැකීම් ෂෙයා කරගන්න, ඔබ ඇවිල්ලා ඒ තියෙන ඔපචුනිටි එක මොකද්ද කියලා බලන්න, ඒ ගැන දැනුවත් වෙන්න. ඒත් එක්කම ඔබගේ ව්‍යාපාර ඉදිරියට තවත් මේ සාර්ථකව එක්ස්පෑන්ඩ් කරලා රටත් එක්ක යන්න. ඒත් එක්කම අපි ඉපදිච්ච රටට යම් දායකත්වයක් ලබා දෙන්න අපිට කරන්න පුළුවන් දේ ඒක තමයි. මං හිතන්නේ අපි ඒ දේ ඇතුළත අපි මේක පොඩි නැහැ. ඉන්වෙස්ට්මන්ට් එකක් නැත්තම් මොනවා හරි ව්‍යවසායකෙක් එතන ගිහිල්ලා ඔවුන්ගේ ව්‍යාපාර තවත් පුළුල් කරනවා කියලා කියන්නේ අපි තවත් අපේ ශ්‍රී ලාංකික පවුල් ගණනාවකම ජීවිත හරි ගසනවා කියන එක. මං හිතන්නේ අපේ වගකීමක්. ඒ කියන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් දවසක. ඉතින් ඒක හින්දා ඔබ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, ආයෝජකයෙක්, එහෙමත් නැත්නම් එහෙම නැති වුණත් ඔබගේ දෙවන પરම්පරාව යම් ඒ විදිහේ මට්ටමකට යන්න අවස්ථාවක් තියෙනවා කියලා ඔබ හිතනවා නම්, එහෙම නැත්නම් ඒ වගේ දැනුමක් හරි ඔබට දෙන්න හිතනවා නම්, එහෙම නැත්නම් මේ මොකද්ද මේ කතා කරන්න කියලා අහලා තමන්ගේ යාළුවෙකුට හරි කියන්න අවස්ථාවක් ඔබ හිතනවා නම් මේ ඒ දැනුමක් ගන්න ඕනේ කියලා ඔබ එදාට එන්න. මං හිතනවා මේක ඉතාමත් වැදගත්. මේ පහුගිය කාලවකවානුවේ අපිට ඒ වගේ අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් හොඳ අවස්ථාවක් මේ වෙලාවේ හම්බෙලා තියෙනවා. නැවතත් ආරාධනා කරන්නේ මේකට සහභාගී වෙන්න කියලා.
1: ඔව්. ඉතින් ඔබට ඒ සම්බන්ධ වැඩි විස්තර තොරතුරු අපේ Facebook පිටුව හරහත් ලබා ගන්නට පුළුවන්. අපි ඔවුන්ගේ ඒ ෆ්ලයර් එක අද වැඩසටහනේ අපේ Facebook live එකට ටැච් කරලා තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකා ඉන්ඩස්ට්‍රීස් ඇන් ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2026 කියන ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්නට ඒ සම්බන්ධ ඉතාමත්ම විශේෂිත තොරතුරු ඉතාමත්ම පැහැදිලිව අපේ බ්‍රිස්බේන් අසන්නන් සමග බෙදාගන්නට අද දවසේ එකතු වුණාට වජිර ඔබටත් උදේනි ඔබටත් බොහොමත්ම ස්තුතියි.

0: අපි වැඩසටහන ආරම්භයේදී කිව්වනේ අද අපේ බ්‍රිස්බේන් ප්‍රජාවේ සිටින සංගීතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කටයුතු කරන ගායකයෙක් අද අපේ වැඩසටහන සමග එකතු වෙනවා කියලා. ඉතින් ඔහු ෆෝයිබි මැදිරියට පොඩ්ඩක්වත්ම අලුත් කෙනෙක් නෙමෙයි. මට හිතෙන්නේ අපේ ෆෝයිබි අසන්නන්ටත් පොඩ්ඩක්වත්ම අලුත් කෙනෙක් නෙමෙයි. ඔහු අපේම ෆෝයිබ කණ්ඩායේ මේ සමාජිකයෙක්. ඒත් එක්කම අපේ යෝන් සැඳැල්ල වැඩසටහනය මේ හරහා ඉදිරිපත් කර වසත් සුළඟ කියන ඒ අපේ ප්‍රසංගයේ ගායකයෙක් සහ වාදකයෙක් විදිහටත් කටයුතු කරා. ඉතින් කවුද මේ අද අපිත් එක්ක එකතු වෙන්නේ? මිතිල වනිගතුංග. අයිබෝන් මිතිල.
1: අයිබෝන් හිමයක්කේ.
0: ඔව්. ඉතින් අද අපි විශේෂයෙන්ම මිතිලව වැඩසටහනට කැඳවාගෙන එන ප්‍රධානම හේතුවක් වෙන්නේ ඔහු මේ ළඟදී ඉතාමත්ම ලස්සන ගීතයක්, අලුත් ගීතයක්, අලුත් ගීත නිර්මාණයක් එළි දක්වලා තියෙනවා. ඒ තමයි පෙම්බරියේ කියන ගීතය. ඉතින් මේ පෙම්බරියේ ගීතය ගැන කතා කරන්නටත්, ඒත් එක්කම මිතිලගේ මේ සංගීත ගමනය ගැන කතා කරන්නට තමයි අපි අද මිතිලව එකතු කරගත්තේ. ඉතින් මිතිල, මම හිතුවා මුලින්ම අහන්නම් කියලා. දැන් මිතිල වෙනම රැකියාවක් කරන කෙනෙක්. හැබැයි මිතිලව මම හැම වෙලේම දැකලා තියෙන්නේ, මම මිතිලව පළවෙනියෙන්ම හඳුනගත්තෙත් මේ ගීත ගායනා කරමින් ඉඳිද්දී, එහෙම නැත්නම් ෆෝයිබි එකේ යෝන් සැඳැල්ලට ඇවිල්ලා ගීත ගායනා කරද්දි, සහ ඔබ මේ අපේ ප්‍රජා කටයුතු වල ගීත ගායනා කරන ප්‍රජා කටයුතු සියල්ලේම අනිවාර්ය සමාජිකයෙක්. මේ සංගීතයයි ජීවිතයයි, ඉතින් අපි ඒක ගැන කතා කරමු. කොහොමද සංගීතයට යොමු වුණේ? ජීවත් වෙන ගමම්ම සංගීත ජීවත් වෙන ගමම්ම කියලා මං අදහස් කරේ. රැකියාවල්, පෞල් ජීවිතයේ සියලු දේ බැලන්ස් කරන ගමම්ම ඔබ සංගීත ගමන අතහැරලම නැහැ. ඉතින් ජීවිතයේ සංගීතය කතා කරමු ඒ ගැන.
1: ඕ ඒක එහෙම යකේ. මේ ඇත්තටම සංගීතයට මම මුලින්ම පිවිසෙන්නේ, මට මතකයි, හොඳට මතකයි, මම 3 වසරේදී ඔරියන්ටල් මියුසික්, අපේ 3 වසරේ අපේ ඔක්කොම විෂයන් හදාරනවා ඉස්කෝලේ. ඉතින් ඔරියන්ටල් මියුසික් වලදී මට අපිට ටීචර් දෙනවා, මැඩම් දෙනවා මේ ජනාධිපති විද්‍යාලයේ මහරගම. මම යනකොට දෙනවා සුනිල් එදිරිසිංහ මහත් සුනිල් ශාන්ත මහත්මයාගේ මල් පිබිදීහි නැහැන්නේ ගීතය අපිට නිකන් ගායනා කරන්න. ඉතින් මම මේක ගෙදර ගිහිල්ලා මේ සින්දුව මම ඉතාම ආදරෙන් වැළඳගත්තා මොකක් හරි හේතුවකට. ඊට කලින් මම එහෙම අප්පච්චිගෙන් අහලා තියෙන ආචාර්ය අමරදේවයන්ගේ එහෙම ගීත තමයි අහලා තියෙන්නේ. ඉතින් ඒ ගීත මට ඒ කාලේ බැරරුම් වැඩි 3 වසරේ ළමයෙක්. ඉතින් මේ මල් පිවිදිහි නැහැන්නේ හරිම සරල, ඉතාමත්ම අහිංසක ගීතයක්, උදේ ගැන කියන ගීතයක්. ඉතින් මේ ගීතය මං මොකක් හරි හේතුවකට ආදරෙන් වැළඳගත්තා. ඉතින් මං ගෙදර ගිහලා හැමතිස්සෙම මේ ගීතය ගායනා කරන්න පටන් ගත්තා. එතකොට තමයි මගේ අම්මයි අප්පච්චි දැනගත්තේ මට සින්දු කියන්න පුළුවන් කියන එක. එතකන් සින්දු කියන්න පුළුවන් කියන එක මම පස්සේ කියන්නම්. ඒක මම ඒ ගැන මම පස්සේ කතා කරන්න. ඉතින් එදායින් පස්සේ හැමතිස්සෙම අම්මා මට කියනවා, අනේ පුතේ සින්දුව පොඩ්ඩක් කියන්න. ඉතින් අම්මා හරි මාසයි අහන්න. ඉතින් හැමතිස්සෙම ඉතින් මම ඒ ගීතේ අම්මට කියන්න පටන් ගත්තා. ඊට පස්සේ අම්මගේ බැංකුවේ තියෙන ඉවෙන්ට් එකකට මාව යෝජනා කරනවා මේ ගීතේ ගායනා කරන්න, ඒ ඉවෙන්ට් එකේ රාත්‍රී රෑ ඉවෙන්ට් එකකට. ඉතින් ඒකෙදිත් මම ගායනා කිරීමේදී මට ගොඩාක් හොඳ ෆීඩ්බැක් හම්බ වෙනවා. ඉතින් මේකෙන් තමයි මම ඒ හොඳ ෆීඩ්බැක් හම්බෙන අපේ කොන්ෆිඩෙන්ස් බිල්ඩ් වෙනවා. ඉතින් එහෙම තමයි මම ගීත ගායනයට යොමු වුණේ. ඉතින් මේකෙදී ඉතින් මම සංගීතය හදාරන්න පටන් ගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් බටහිර සංගීතයට යොමු වෙලා ගිටාරය වැළඳගෙන එතනින් තමයි මම සංගීතය මගේ ජීවිතයත් එක්ක වැළඳගත්තේ. හැබැයි බැලන්ස් එක ගැන කතා කරොත් අක්කේ, දැන් මම ඇත්තටම සංගීතය පාවිච්චි කරන්නේ මගේ ඉමෝෂන් එකක් හරියට. ඒක ඇත්තටම මගේ විනෝදාංශයක්, හොබි එකක්. ඒත් එක්කම මම මේක කිසිම මම මුදල් ආයෝජනයකටවත් යොමු කරගෙන නැහැ. ඉතින් මේක තමයි මගේ අර ඩවුන් ටයිම් එක වගේ. හරිම මට සංගීතය මම මොකක් හරි දෙයක් කම්පෝස් කරනකොට, එහෙම නැත්නම් කවුරු හරි ලියපු දෙයක් ආය බලලා ඒක ගැන හදාරනකොට මට අර අපි කියන්නේ අර zen mode එකට යනවා. ඉතින් මට මේ කලබල ජීවිතේ අර ඒක හරිම වැදගත්. ඉතින් මට කවදාවත් අතරින් හිතෙන්නේ අර ලෝභකමක් තියෙනවා. ඒක අත්හැරියොත් ඒක නිකන් එතකොට නිකන් මගේ ජීවිතේ කලබල විතරයි. ඉතින් හරිම අර ඒක තමයි ඒ සංගීතයෙන් තමයි මගේ ජීවිතේ බැලන්ස් වෙන්නේ කියලා කිව්වොත් නිවැරදි.
0: ඕ දැන් අපි මිතිලව ෆොයිබි කණ්ඩායම හරහා චුට්ටක් අඳුරනවානේ. ඉතින් මම මිතිලව දැකලා තියෙන්නේ හරිම ඕගනයිස්ඩ් දෙයක් කරන්න බාරගනිද්දී සහ හරිම රෙස්පොන්සිබල් කෙනෙක් විදිහට. ඉතින් මට හිතෙන්නේ ඔබ මේ කිව්ව කතා ඇතුලේ මට මම දැකලා තියෙන්නේ මිතිල ඒකට මට එකතු කරගන්නට පුළුවන්. දැන් ඔබ මේ සංගීතයේ ඔබගේ අර zen mode එකකට යන අවස්ථාවක් වගේ, يعني ඒ වගේ දෙයකට අවස්ථාවක් විදිහට පාවිච්චි කරනවා කියන එක. ඉතින් මිතිල ඔය මේ ඔබ කතා කරද්දි හරිම ලස්සන කතාවක් කිව්වා අර මල්පිපිදි ගීතයත් සමගින්. මේ ඒක හරිම ලස්සන සරල ගීතයක් කියලා. ඔබගේ ගීත ඔබ ගීත ඇත්තරම ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවානේ. ඒ ඔක්කොම ගීත මම අහලා තියෙන, يعني මට ඇහෙන විදිහට ඒවා හරිම ෆීල් ගුඩ් ගීත. ඉතින් ඔබට තියෙනවා සංගීත කණ්ඩායමකුත් අපි කියලා. මේ ඉතින් ඒ සංගීත කණ්ඩායම ගැනයි ඔබ මොන වගේ මේ ගීත ජානරයක්ද තෝරාගෙන තියෙන්නේ? එහෙම නැත්නම් එහෙම වැඩි හිතුවේ නැහැ මේක තමයි ඔබ කරන්න කැමති දෙද?
1: ඇත්තටම ඒ මම හරිම කැමති අක්ක කියපු දෙයට. මමත් මගේ නිර්මාණ කරනකොට මම ගොඩක්ම සරල විදිහට හිතන්නේ. මොකද ඒක තමයි අර මම යන zen mode එක. ඉතින් අර මම කැමති නෑ ඒක පොඩ්ඩක් කම්ප්ලිකේට් කරගන්න කැමති නෑ. ඇත්තටම මේ තව පැත්තක් තමයි මම කරන ගීතයේදී මම මගේ කටහඬ එක්ස්පෙරිමෙන්ට් කරනවා. ඉතින් හැම ගීතයකටම ඉතින් අර දැන් තියෙනවානේ, දැන් ආටිස්ට් කෙනෙක් සින්දුවක් අපි කියනකොට අපිට රෙෆරන්ස් එකක් තියෙනවා. අපි අහලා අපි අපේ විදිහට ඒක කියන්න උත්සාහ කරනවා. නමුත් අලුත්ම සින්දුවක් වචන ටිකක් අපිට හම්බ වුණාම අපි රෙෆරන්ස් එකක් නැහැ. ඒතකොට අපි එක එක විදිහට එක්ස්පෙරිමෙන්ට් කරනවා මේක කොහොමද අපි එළියට දෙන්නේ කියන එක. ඉතින් ඒ අවස්ථාවේදී මම සාමාන්‍ය ගීතයක් පටිගත කරනකොට මම 10 පාරක් විතර ඒක රෙකෝඩ් කරලා මම අහනවා මේ මේකේ අර්ථය මොන විදි මොන හඬින් කිව්වොත්ද ලස්සන කියන්නේ. ඉතින් මං හරිම කැමති ඒ මගේ කටහඬ ඒ යන ජර්නි එක මේ මොකක් හරි අලුත් සින්දුවක් පටිගත කරද්දි. ඉතින් ඒක මගේ වෝකල් කෝච්චුත් මට ගොඩක් මේ ඇඩ්වයිස් දුන්න විදිහක්. ඉතින් මම මේ ඒ අවස්ථාවේදී තමයි මම ගොඩක්ම මම එන්ජොය් කරන්න වැඩිපුරම ඒ ගීත නිෂ්පාදනයේදී ඒ පාට් එක තමයි මගේ කටහඬ යන ගමන ගැන. ඉතින් සරල ගීත ගත්තොත් ඇත්තටම ගොඩක් ගීත ෆීල් ගුඩ් ගීත විදිහට තමයි මම එළියට දෙන්න උත්සාහ කරන්නේ. ගොඩාක් දේවල් මගේ යාළුවෝ ලියපු සින්දු. ඉතින් ඒව ගොඩක් මේගොල්ලන්ගේ අර පර්සනල් එක්ස්පීරියන්ස් පෞද්ගලික අත්දැකීම් වලින් එන ගීත. ඉතින් සමහර ඒවා මටත් ආදේශ කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට මගේ වාසනාවටද කොහෙද කවුරු හරි ලියලා දෙන අර කියන්නේ මචං මං සින්දු අල්ලුව මේක පොඩ්ඩ බලන්න පුළුවන්ද කියලා. ඒක මම බලනකොට ඒ සමහරලාවට ඒ කාලේ මට හරියනම අකුරු වචන ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. අර හොඳම උදාහරණ තමයි මම පැටියෝ කියලා සින්දුවක් රිලිස් කරා දැන් මෑත කාලේ අවුරුදු 3කට විතර 4කට කලින්. ඒක ලිව්වේ මෙහි සමීර බොලංජය කියලා මගේ හොඳ යාළුවෙක්. ඒක එයා ලියලා මට දෙනවා මම සින්දුවල් ලුව මේක පොඩ්ඩක් බලන්න කියලා. ඒක එයා ලියලා තියෙන්නේ එතකොට එයාගේ වයිෆ් ප්‍රෙග්නන්ට්. එයාගේ අලුත් මේ බබාට තමයි සින්දුව ලියලා තියෙන්නේ. එතකොට මගේ වයිෆ්ත් ප්‍රෙග්නන්ට්. ඉතින් මේ සින්දුව ආපු ගමන් මං කියෙව්වහම මට කඳුළු ආවා. ඉතින් ඒ වෙලාවේ මං එයාට මැසේජ්යක් දැම්මා මං අනිවාර්යෙන් මේකට මොකක් හරි කරනවා. මොකද මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්. ඒකල්ලා තමයි මම පැටියෝ කියලා සින්දුවක් මං එළියට දැම්මේ. ඒක ඉතින් එතකොට මගේ යාළුවා ලිව්වේ එයාගේ දුවට මම ඒකේ සංගීතය සංයෝජනය කළා මං එළියට දැම්මේ මගේ දුවට.
0: ඔව්. අපිට කාල වේලාව ඉතාමත්ම සීමිතයි. දැන් මට අහන්නම හිතෙනවා පෙම්බරිය ලිව්වේ පෙම්බරියටද පෙම්බරි ලියපු කෙනගේ පෙම්බරියට ඔබ ගායනා කරේ ඔබගේ පෙම්බරියටද ඉතින් මොකද අපි පෙම්බරිය ගීතයට තමයි යොමු වෙන්නට සූදානම් වෙන්නේ පෙම්බරිය ගීතය තමයි ඔබගේ අලුත්ම ගීතය මේක ගැනත් කියමු මිතිල
1: ඔව් මේක ඇත්තට මේක තමයි අපේ පළවෙනි ගීතය 2004 අපි ලිව්වේ ඇත්තට මේක ලිව්වේ අර මේකේ නිකන් Love at first sight ගීතයක් ඉතින් මේ කාලේ අපි ඔක්කොම O level A level කරන කාලේ ඉතින් හැමෝම ඔය යන ෆේස් එක තමයි Love at first sight ඉතින් මමයි සින්දු ලියපු එක්කෙනයි ඔක්කොම ඔය කාලේ ඒ තැන තමයි හිටියේ ඉතින් මේ ගීතය ලියලා අපි කරන්න නෙමෙයි හිටියේ නමුත් මගේ අම්මා හරිම කැමති වුණ ගීතයක් ඉතින් දැන් අපිට අවුරුදු 40ක් ඉතින් Love at first sight ගීතයක් එළියට දාන්න අපිට කිසිම අදහසක් තිබ්බේ නැහැ නමුත් අම්මගේ ඉල්ලීම මත මම මේ ගීතය කරා හැබැයි හොඳටම ආවා අපි හිතුවට වඩා ඉතාමත්ම සරල විදිහට ආපු නිසා අපි හිතුවා මේක එළි දක්වන්න ඕනේ කියලා
0: ඔව් ඉතින් මිතිල අපි ගීතය අනිවාර්යයෙන්ම අපේ අසන්නන්ට එලි දක්වනවා මේ වැඩසටහන ඔස්සේ අද අපිත් එක්ක මේ ඉතාමත්ම කෙටි සංවාදයට එකතු වුණාට ඔබට බොහොමත්ම ස්තුතියි ඔබගේ සංගීත ගමනට අපි 4EB කණ්ඩායම විදිහට ඉතාමත්ම ආදරයෙන් සුබ පතනවා ඉතින් නැවත නැවතත් මේ වගේ ලස්සන ගීත අපිට එකතු කරන්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා
1: බොහොම ස්තුතියි මායගේ
0: ඔව් ඉතින් එහෙනම් මේ ගීතයත් සමගින් මිතිලගේ අලුත්ම ගීතය පෙම්බරියේ ගීතයත් සමගින් අද අපේ වැඩසටහනින් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ නැවතත් හමු වෙමු බදල් බදාදා සැඳැල්ල වැඩසටහන සමගින් ඉතින් එහෙනම් ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්